0: ඉතින් සුබ සන්ධ්‍යාවක් දාබර ශ්‍රාවකීනි. වෙනද වගේ මාදත් අපි බදාදා සඳැල්ල ඔබ වෙත ගෙන එන්නට ෆොයිබි මැදිරිය තුළ ඉඳලා ෆොයිබි ශ්‍රී ලංකා කණ්ඩායම අදත් මට කතනයෙන් සහ තාක්ෂණයෙන් සහය වෙනවා බුද්ධික. අයිබෝන් බුද්ධික.
1: අයිබෝන් තුෂන්.
0: අපි දෙන්න තමයි එකතු වෙන්නේ අද බදාදා සඳැල්ල ඔබත් එක්ක සුහද කතා බහක් කරගෙන යන්නට. වෙනද වගේම 04.82.09.98.1 දුරකථනම කියොස්සේ ඔබට අපහා සම්බන්ධ වන්නට පුළුවන්. ඉතින් අද අපි කතා කරන මාතෘකාව බුද්ධික දුවන ලෝකයක හති වැටුණු මිනිස්සු කලබලේ.
1: කලබලේ. අපිටින් ඇත්තටම හරි බිසීනේ තුෂාන්. දැන් පාරතුට යනකොටත් හරි බිසි, අපේ ජීවිතෙත් හරි බිසි, රැකියා කරන තැනත් බිසි. ඉතින් මේ කලබලේම තමයි මේ අපි ඉන්නේ.
0: ඔව් බුද්ධික, ඔක් කියනකොටම මට හිතෙන දේ තමයි අද ලෝකෙ හරි වේගවත් වෙලානේ. හැමෝම කොහෙද යනවා? හැමෝටම වැඩ තියෙනවා, හැමෝටම පරක්කු වෙලා. ඉතින් එතකොට තමයි අර අපේ මට හිත මට මතක හැටියට මේක අපේ සන්නි යකුමේ එක කොටසක එන කාරණාවක්. ඉතින් හැම වෙලේම අහන්නේ අර කලබලේනි කියලා. ඉතින් අපිට මෙහෙම මිනිස්සු බිසි වෙනවා දකිනකොට හිතන්නේ කලබලේනි කියලා. ඇත්තටම අපි කොහෙටද මෙච්චර දුවන්නේ?
1: ඔව්,
0: අපි බිසි වුණාට අපි ප්‍රොඩක්ටිව්ද? අපි කණික් වෙලා හිටියට අපි ළඟද? අපි වැඩිදයක් කරනවා වගේ පෙවුනට අපි සතුටෙන්ද? අපි ජීවිතේ ඉස්සරහට ගෙනියනවද, නැත්තම් ජීවිතේ අපි වැදගෙන යනවද? මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න තමයි අද අපි කතා කරන්නේ දුවන ලෝකයක හති වැටුණු මිනිස්සු ගැන.
1: අනිවාර්යයෙන්ම දුෂාන්, දැන් ඔය බිසි වීම ගැන කියනකොට මට මතක් වෙච්ච දෙයක් තමයි මේ එක යුගයක, ඒ කියන්නේ අපේ කුඩා කාලයේදී, අපේ තරුණ වියේදී, අපි පාසල් යන වියේදී එක මං හිතන්නේ ඒක එක ෆැෂන් එකක් වෙලා තිබ්බ. නිකන් අර බිසි මිනිස්සෙක් වෙන එක නිකන් අපි දකින, මම දැකපු කවුරු හරි චරිතයක් ඉන්න ඇති, මට මතක නැති වුණාට. දැන් එහෙම අර ප්‍රමාදාර්ශී චරිත තියෙනවානේ, එහෙම කවුරු හරි ඉන්න ඇති නිකන් හරි බිසි කොයි වෙලෙත්. ඒ කියන්නේ වැඩ කීපෙක ඉන්නේ, කොයි මීටින් තියෙනවා, ඊළඟ එකට යනවා, මෙහෙම මෙහෙම නිකන් එහෙම බලලා මට හිතුණත් දන්නේ නැහැ මමත් කවදා හරි බිසි වෙන්න මිනිස්සෙක් වෙන්න ඕනි කියලා. ඒ ඒ ඒ වගේ තත්ත්වයක් තිබුණා. ඒ කියන්නේ අපිට නිකන් ඒ කට්ටිය තමයි පොරවල්ල. ඉතින් දැන් ඒකත් එක්ක මේ බිසි වීමත් එක්ක ඇතිවන හානි ගොඩක් තියෙනවනේ. ඒකේ මටයි. නමුත් අපිට ඒක පේන්නේ නැහැ. මොකද අපි ඔයා කියනවා වගේ ඉන්නේ කලබලෙනේ.
0: ඔබ කියපු කතාව හරියටම හරි. බිසි කියලා කියන එක නිකන් හරියට මේ වෙලාවේ බොහෝ දෙනෙකුට ස්ටේටස් එකක් වගේ. ඉතින් ඔබ අර කිව්වේ අපි ඉන්නේ කලබලෙනේ. ඉතින් මේ කලබලේ කියන වචනේ ඇහෙද්දිත් අපි ඔයාගේ හිත ඇතුලේ ඇහෙනව නේද යම්කිසි ශබ්දයක්? නිකන් ඉක්මන් අඩිසද්දයක් වගේ, ට්‍රැෆික් එකේ හෝන් එකක් වගේ, ෆෝන් එකේ නොටිෆිකේෂන් එකක් වගේ, මට වෙලාව නැහැ කියලා කියන කෙනෙක්ගේ හුස්මක් වගේ, පස්සේ කතා කරමු කියලා අවසන් නොකරපු කන්වර්සේෂන් එකක් වගේ, කල් දැමුණු හමුවීමක් වගේ, රිප්ලයි කරන්න අමතක වෙච්ච ඉම්පෝර්ටන්ට් මැසේජ් එකක් වගේ, ගෙදර ගාව කෝල් එකක් වගේ, හිතට කියාගන්න බැරි දුකක්, අපිට තේරෙන්න නැති හැඟීමක්, මේ කලබලේ. මේ අපි දුවන අපි රංගන ලෝකය ඇතුලේ, බිසි වීම ස්ටේටස් එකක් වෙලා තියෙන ලෝකයක් ඇතුලේ කලබලේ කියලා කියන්නේ අපිට හරි අපේ අර මයිල් කෙලින් කරවන හැඟීමක්.
1: අනිවාර්යෙන්ම. දැන් ඔය කියපු කතා ගොන්නේ මට තවත් මතක් වෙන දෙයක් තමයි, අපි කෝල් එකක ඉන්නකොට මට තව කෝල් එකක් එනවා, මං ටක්කල් මට විනාඩි දෙකක් දෙන්න ආපහු ගන්නම් කියලා තියෙන කෝල්ස් තියෙනවනේ, ඒවා ආපහු එන්නේ
0: නැහැ. ඒ කියන්නේ සමහර වෙලාවට අර විනාඩි දෙකකින් ආපහු ගන්න කියපු කෝල් එක ඇත්තටම විනාඩි දෙකකින් අවසන් වෙන්නේ නැහැනේ බුද්ධික. ඒ වගේම තමයි අර ඒක හැබැයි නරකයිම කියලා කියන්නත් බෑ. හේතුව අපි අද ජීවත් වෙන්නේ වේගයම ජයග්‍රහණයක් වෙච්ච ලෝකික බුද්ධික. නිකන් නැවතී සිටීම පරාජයක් වගේ දැන් ලෝකෙක. පොඩ්ඩක් හුස්ම ගන්න නැවතෙන එක අපරාධයක් කියලා හිතන ලෝකෙක. ඉතින් මෙහෙම කලබලයේ සාමාන්‍ය දෙයක් වෙච්ච යුගයක කලබල නොවීම පුදුමයක් වෙච්ච යුගයක නිහඬව ඉන්න කෙනා පොඩ්ඩක් පසුබසින කෙනා කම්මැලි මිනිස්සෙක් වගේ දැනෙන නිකමෙක් වගේ දැනෙන යුගයක හුස්ම ගන්නත් පර්මිෂන් එකක් ගන්න ඕනේ වගේ හිතන යුගයක කලබල වීම මං හිතන්නේ අරුමයක් නෙමෙයි. ඒකට මොනවට පැහැදිලි කරන හේතුවක් ඔයා නිකන් කල්පනා කරන්නකෝ. අපේ ජීවිතය ගැන කියලා අපේ අපේ අපේ අද දවස ගැන කල්පනා කරන්නකෝ. අපි උදේ නැගිටින්නේම අපිට අයිති නොවන හඬකින්නේ
1: අනිවාර්යෙන්ම
0: එලාම්කින්නේ
1: අනිවාර්යෙන්ම
0: හිත තාම ඇඳී අපි ඇඟ උස්සගෙන යනවනේ බාත්รูම් එකට. ඉතින් එහෙම ඇඟ උස්සගෙන ගිහිල්ලා හිත ඇඳී ඉද්දි අපේ ශරීරය ඇදගෙන දානෝ මේ දිනේට. ශරීරය තවමත් විවේකී ඉල්ලනවා. හිත තාමත් සීන ඇතුලේ. හැබැයි අපි දුවනවා. ෂවරක යටින් දුවනවා. පිඟානේ තියලා තියෙන කෑම එක කටේ දාගෙන අතින් අල්ලන්න නැතුව සැන්ඩ්විච් එක හපහප අපි දුවනවා.
1: ඒක ඇත්ත දුෂාන්. ඔය කියන විදිහට අපේ මේ මුළු ජීවිතේම උන්නති කාමයත් එක්ක දුවන එක තමයි වැඩේ වෙලා තියෙන්නේ. හැබැයි දැන් ඔබයි මමයි ගත්තොත් එහෙම අපි දෙන්නටත් මේකෙන් බැහැර වෙන්න බෑ. අපි දෙන්න කියන්නේ අපි මේ සම්පූර්ණයෙන්ම මේවෙන් ඉවත් වෙලා අපි මේ බොහොම සර්ව සාමකාමී විදිහට ජීවත් වෙනවා කියලා. මොකද දුවන්නත් වෙලා තියෙනවා මේ ආර්ථික ව්‍යුහය ඇතුලේ. අපිට සුළු දේවල් කර ගන්නත් සෑහෙන මහන්සියෙන් වෙලා තියෙනවා නිතුෂාන්. ඉතින් ඒක දුවන් වෙලා තියෙනවා. ඔබටත් මටත් ඒක ඒ එකාකාරවම පොදුයි. නමුත් මේ මේකද වැඩේ?
0: ඔව් මේකද වැඩේ කියලා අහනකොට බුද්ධික මට හොඳ උදාහරණයක් මතක් වුණා. අද මේ ප්‍රෝග්‍රෑම් එක ගැන කතා කරන්නම ඔබත් එක්ක දුරකථන ඇමතුමක් ගන්න ඔෆිස් එකේ පල්ලෙහාට බහැලා වෙලාව 4:00. 6 වෙනකොට යවන්න ඕනේ තොරතුරු වගේක් තියෙනවා මයිගා.
1: ඔව්.
0: ඉතින් මම කලබලේ දුවනවා ලිෆ්ට් එකට. මම ලිෆ්ට් එකට කලබලේ දුවනකොට ලිෆ්ට් එක පැත්තේ ඉඳලා කලබලේ පිරිසක් එනවා.
1: ඔව්.
0: දැන් මම දුවන්නේ ඔෆිස් එකට. ඕන් දුවන්නේ ගෙදර
1: යන්න.
0: ඉතින් මම අද පොඩ්ඩක් පාරක් වෙලා ඔෆිස් ගිහින් මට තා වෙලාව තියෙන ඔෆිස් එකේ ඉන්න. ඉතින් එතකොට මම කල්පනා කළා අපි මේ කතා කරේ කලබලේ ගැන. මම කලබලේ දුවනවා කාර්යාලයට. ඕන් කලබලේ දුවනවා කාර්යාලය ඉවරලා ගෙදර.
1: ගෙදර යන්න.
0: ඉතින් අපි කතා කරන්නත් ඉක්මන් කරනවා බුද්ධික. ඇඳගන්න ඉක්මන් කරනවා. පාරට යන්න, ගෙදර යන්න. අපි ජීවිතේ ගත කරනවා වගේ පේනවා. ඒත් සමහර වෙලාවට හිතනවා ජීවිතේ අපිව ගත කරනවාද කියලා. ඒ කියන්නේ අපිට දැන් ෂෙඩියුල් එකක් තියෙනවා ජීවත් වෙන්න.
1: ඔව්.
0: අපිට කැලෙන්ඩර් එකක් තියෙනවා. ටු-ඩු ලිස්ට් එකක් තියෙනවා. ඩෙඩ්ලයින් එකක් තියෙනවා. වතුර බොන්න රිමයින්ඩර් එකක් තියෙනවා.
1: නැගිටින්න
0: අලාම් එකක් තියෙනවා. ඒ විතරක් නෙමෙයිනේ දැන් අපි පළඳින වොච් එක පැය 3ක් විතර ඉඳගෙන හිටියම කියනවනේ අපිට නැගිටින්න කියලා.
1: ඔව්.
0: වතුර බොන්න අවතගුණාම් හයිඩ්‍රේට් කරන්න කියලා අපිට නොටිෆිකේෂන් එකක් නෙන්නේ. හැබැයි අපි හදවතේ රිද්මේට ජීවත් වෙනවාද? අපිට අපි ජීවත් වෙනවට වඩා අපි අප්ඩේට් වෙනවා. අපි සැනසෙනවට වඩා අපි මැනේජ් වෙනවා. අපි හමු වෙනවට වඩා අපි ෂෙඩියුල් එකක් දාගන්නවා. කැලෙන්ඩර් ඉන්වයිට් එකක් දාගන්නවා සමහර ලාවට. ඉතින් අපේ પરම්පරාවට විවේකයේ කියන එක කම්මැලිකමක් වෙලා. නිහඬතාවයේ අපහසුතාවයක් වෙලා. එකතැනක ඉඳීම කාලේ කඩවීමක් වෙලා. ආදරේ පවා රිප්ලයි එකක වේගින් මැකිලා යනවනේ
1: අනිවාර්යෙන්ම.
0: තම්ස් අප් එකක වේගින්, හાર્ට් රියැක්ෂන් එකක වේගින් ආදරේ කියන එක මයිනෝ. මිතුරුකම සීන් එකකින්, ලයික් එකකින්, ෂෙයාර් එකකින් මැනනෝ බුද්ධික
1: අනිවාර්යෙන්ම.
0: සතුට පවා ෆොටෝ එකක් ගත්තට පස්සේ වැලිඩේටඩ් දෙයක් බවට පත් වෙලා. ඉතින්
1: ඔය කතාව කියද්දි දුෂාන් මට මතක් වෙන දෙයක් තමයි දැන් අපි ට්‍රිප් යනවා. දැන් අපි ට්‍රිප් යනකොට මම දැකලා තියෙනවා දැන් අපි මේ පරයන්ත දේශයක ඉන්න හින්දා අපිට කම්පයා වෙනවනේ අපේ ඉන්න අනිකුත් විදේශ ජාතිකයින් සමග. එතකොට දැන් අපි ට්‍රිප් යනකොට මේ අපි යන්නෙම වැඩ ගොඩක් දාගෙන්නේ දුෂා. දැන් අපි තල්මස්සු බලන්න ගියා නම් දැන් පැය හතරක් තල්මස්සු බලන්න යන එක හරි බෝරින්. දැන් ඉන්න බෑ. දැන් සුද්දන්ට එහෙම අවුලක් නැහැ. උන් පැය හතරක් තිස්සේ ගිහිල්ලා තව ගිහිල්ලා හරි තල්මහක් බලලා එන එක තමයි එන්ජොයි කරන්නේ. අපිට එහෙම නෑ. අපි වැඩ කොටක් තියෙනවානේ. තල්මහ බැලුවා, ඊට පස්සේ 10ට ආවා, ගිහිල්ලා තව කොහේ හරි තැනක ඉඳලා ෆොටෝ එක ගැහුවා, ඊට පස්සේ මොකක් හරි අර මාළු ඉන්න එකකට කකුල දාලා ඒ මොකද්ද ෆිස් මසාජ් එක හරි මොකක් හරි එක කරා. ඔහොම ඔහොම ඒකල දවල් 12ට හොටෙල් එකට ආවා. එතනට කන්න යන්නත් ඕනේ. ඔහොම වැඩ ගොඩක් දාගෙන ඉන්නේ. දැන් මේ ට්‍රිප් එකක් කියන්නේ අපි විඳින්නනේ. හැබැයි විඳින්න කියන්නේ පටන් ගත්ත තැනේ ඉඳන් එදා දවස් ඉවර වෙන්න වැඩ 20ක් විතර තියෙනවා. තැන් 20ක් විතර යන්න තියෙනවා. ඒ ඔක්කොටම දිවීමක් තමයි තියෙන්නේ. එතකොට මේ ඒතර කලබලෙම තමයි. ඒ ට්‍රිප් එක යන්නෙත් කලබලෙම. ඒ කියන්නේ ටයිම් එක අල්ලගන්න ඕනේ. දැන් හවස වෙන්න කලින් අතන්ට යන්න ඕනේ. ඇකමඩේෂන් එක දැන් චෙක්ින් වෙන්න යන්න ඕනේ. ඔහොම ඔහොම වැඩ ගොඩක ඉන්නේ. ඒක මම දන්නේ මේ මේ ජීවන රටාවත් එක්ක මේ තරගකාරී ආර්ථික තත්ත්වයක් එක්ක මිනිස්සුන්ව ඒකට හුරු කරලාද කියලා. හැබැයි ආපහු මට හිතෙනවා අපි සමහර මේ මේ මේ ජාති ඉන්දියා බලපුවාම ඔවුන් එහෙම නැත්තේ.
0: ඒක මම හිතන්නේ මුත්තික අපි ඔවුන්ව ආශ්‍රය කරන්නේ කොයිතරම් ලඟින්ද කියන එක මට තේරෙන්නේ වෙනවා. දැන් උදාහරණයකට මෙහෙම ගන්නකො අපි මේ කාලයකට කලින් කතා කරපු දෙයක් මේක. දැන් වැඩ ගොඩාක් කරන මේ විදිහේ වොලන්ටියර් දේවල් කරන සති අන්තයේ වෙරි බිසි වෙන කට්ටියට දැන් උදාහරණයකට අපි කිව්වකෝ මම බිසි කියලා.
1: ඔව්
0: මට ඔයා බයිනෝ බට පිස්සු ගෙදරටලා ඉන්නේ.
1: ඔව්
0: පොඩ්ඩක් මෙයා කරන්නේ ඈ පොඩ්ඩක් ඉන්න ඕනේ වීකෙන්ඩ් එක නම් රෙස්ට් එකක් ගන්න ඕනේ කියලා අපට බයිනෝ. එතකොට බැන්නම් මං ඔයගෙන් අහනවා දැන් ඔයා ගෙදර ඉන්නවනේ ඔයා ගෙදර ඉඳලා මොකද කරේ? මං ගෙදර හිටියම රෙස්ට් එකක් ගත්ත මෙයාගෙන හරි දැන් ඒ ඔයා කැමති දෙන්නේ. එතකොට මං කැමති මොකේද කියලා ඔයා අහනවනේ. එතකොට සමහරලාට මම කැමති ඇත්තටම මිනිස්සු මැද්ද ඉන්න නම් දැන් මට ගෙදර ඉඳලා තනියෙන් ඉන්නකොට ඇන්සයිටි වගේ නා. එතකොට අපි දෙන්න ඉන්නේ වෙනස්
1: තලදේක.
0: එතකොට මට හිතෙනවා සමහර වෙලාවට ඔය අපි කතා කරන මේ ලෝකයේ වෙනස් නොවන එකම දේ වෙනස් වීමනේ බුද්ධික.
1: අනිවාර්යයෙන්.
0: සමහර වෙලාවට බිසි ෂෙඩියුල් තියෙන මිනිස්සුන්ට අවශ්‍ය වෙනවා තනි වෙන්න කාලෙදී. තනියෙන් ඉන්න මිනිස්සුන්ට මිතුරන් අවශ්‍ය වෙනවා කාලෙකදී. අපි එකිනෙකාගේ චර්ය රටාවන් දිහා පිටතින් ඉඳලා බලලා අපි ඇත්තටම හිත කලබල කරගන්නවා කියලායි මට හිතෙන්නේ. මොකද සමහර වෙලාවට පාර ට්‍රැෆික් එකක් නැති වෙන්න පුළුවන්. ගෙදර හරි නිහඬ වෙන්න පුළුවන්. රෑ ගැඹුරු වෙන්න පුළුවන්. ලෝකෙම නිදාගෙන ඉද්දිත් අපේ හිත ඇතුලේ තාම ට්‍රැෆික් එකක් තියෙනවා. හෝන් ගහනවා. නොටිෆිකේෂන් බලනවා.
1: ඒක ඇත්තද ජන්? මොකද දැන් මේ මේ වර්තමානයේ වෙනකොට මේ අපි විසින් හදාගත්ත තව වැඩ ටිකක් තියෙනවානේ. දැන් ඔය එදිනෙදා වැඩවලට අමතරව අපි විසින් හදාගත්ත වැඩ ටිකක් තියෙන මේ සෝෂල් මීඩියා එකත් එක්ක. දැන් ඒක ඇත්තට බණ්ණන් කියන්නේ අපි විසින් හදාගත්ත ප්‍රශ්න ටිකක් කියලා. ඒ කියන්නේ දැන් ඔයා කිව්වා වගේ අපි Facebook එකේ ෆොටෝ එකක් දැම්මොත්, පෝස්ට් එකක් දැම්මොත් ඒකත් එක්ක හදාගත්ත තව වැඩ ටිකක් තියෙනවා. දැන් බලනවා ඒකට ලයික්ස් කීයක් වැටලාද, කවුද ඒකට ලයික්ස් දාලා තියෙන්නේ, කවුද කමෙන්ට් කරලා තියෙන්නේ, කවුද ෂෙයා කරලා තියෙන්නේ. දැන් එහෙම වැඩ ගොඩක ඉන්නවා. ඒ අතරේ දැන් තව ඔය WhatsApp group එකේක ඒවා තියෙනවා. දැන් ඕවවල අපි දකිනවා සමහරක් වෙලාවට මේ පෝස්ට් එකක් එකට කවුරු හරි කමෙන්ට් එකක් දානවා. ඒක දැන් මට කැමති කමෙන්ට් එක උන් නැත්තම් එහෙම දැන් මේ මේ group අතරේ වලි තියෙනවා. දැන් කමෙන්ට්ස් වලට වලි යනවා. ඊට පස්සේ උදේ ඉඳන් හවස වෙනකම් මොකද්ද කරේ කියලා බලපුවම කරලා තියෙන්නේ අර මිනිස්සුන්ට බැනපු එක විතරමයි. ඒ වුණාට හරි බිසි ඉතින්. මොකද දැන් Facebook එකේ බිසි වෙලා.
0: ඔව්. ඒ කියන්නේ ඔබට හම්බෙන විවේකීව ඉන්න හම්බෙන අවසාන තප්පරයක්. අපි විවේකී නෑනේ දැන්.
1: ඔව්.
0: මොකද මගේ නම් පුරුද්දක් තියෙනවා. මගේ දුරකථනය ගොඩක් වෙලාවට තියෙන්නේ පිටුපස සාක්කුයි. එතකොට එක මොහොතකට මගේ අත් දෙක නිදහස් වෙන ප්‍රථම මොහොතේ ප්‍රථම තප්පරේ මගේ වම් අත යනවා පිටුපස සාක්කුවට. දුරකථනය ඇදලා ගන්න
1: ඇදලා ගන්න.
0: ඉතින් කොහෙද අපි මෙච්චර මේ දුවන්නේ? මේක බුද්ධික අර එක තැනකදී අපිට හිතෙනවා පසුබසී කියලා තියෙන බිය. ඒ කියන්නේ අපි කලබලය කියන එක මොකක්ද කියන එක ඩිෆයින් කරගන්න ඕනේ. හැබැයි ඔබ කියන ආකාරයට මේ කලබලයට හේතුව කියන කාරණාවත් අපි බලන්න එපා මොකක්ද කියලා.
1: අනිවාර්යයෙන්.
0: එතකොට කලබලයට හේතුව සමහර වෙලාවට ඔබ ඔය කියපු ආකාරයට සැසඳීම වෙන්න පුළුවන්. මොකද අතීතයේදී අපි ගමක ඉන්නකොට අපි ලෝකයේ සැසඳුවේ බොහොම ටික දෙනෙක් එක්ක, වටාපිටාවක් එක්ක. සමහර වෙලාවට ගමේ එහා කොනේ තියෙන ගෙදරයි මෙහා කොනේ තියෙන ගෙදරයි අතර වෙන දේවල් ටිකවත් මිනිස්සුන්ට ආරංචි වෙන්නේ නැහැ.
1: ඔව්.
0: හැබැයි දැන් එහෙම නෙමෙයි. ඉස්සර වුන් ගමේ කීප දෙනත් එක්ක, අසල්වැසියා එක්ක, ඔෆිස් එකේ වැඩ කරන කෙනෙක් එක්ක, පවුල කෙනෙක් එක්ක සැසඳුවාට අද අපි සැසඳන්නේ මුළු ලෝකයක් එක්ක. ෆෝන් එක අතර ගත්තාම අපිට පේනවා කෙනෙක් ට්‍රැවල් කරනවා.
1: ඔව්.
0: වෙඩින් එකක් සමහරුන්ගේ. සමහරුන් අලුත් ගෙදරක් අරගෙන, සමහරුන් අලුත් වාහනයක් අරගෙන, සමහරුන් අලුත් ජොබ් එකක් හම්බෙලා, ග්‍රැජුවේෂන් එකේ ෆොටෝ දානවා, ප්‍රොමෝෂන් එකේ පාටිය දානවා, ජිම් ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් සමහරු. සමහරුන්ගේ මම මෝර්නින් රුටීන් එක මෙන්න මේ විදිහට කරන්න කියලා සමහරු කියනවා. සමහරු පර්ෆෙක්ට් ෆැමිලි ෆොටෝ එකක් දානවා. අපි බලනවා, ලයික් කරනවා, කමෙන්ට් කරනවා, හාහා කියලා ඉමෝජි එකක් දානවා. හැබැයි ඇතුලෙන් ඇහෙනවා නේද පොඩි සද්දයක්. මම පරක්කුද? මම මොනවද කරලා තියෙන්නේ? මගේ ජීවිතේ ස්ලෝද?
1: ඕකනේ අපි කියන්නේ
0: මේක තිබිය යුතුද?
1: I miss the bus කියලා කියන්නේ.
0: ඔව්.
1: දැන් ඕකම තමයි ප්‍රශ්නේ දුෂාන්. ඒ කියන්නේ මේක හරි සාපේක්ෂයිනේ. කවුරුත් කවදාවත් ඒ තමන්ගේ බස් එක මිස් වුණා කියලා ඒ ටයිම් එකක්, ටයිම් ටේබල් එකක් කියලා එකක් නැහැ. ඒක ඒ විදිහට අපි අඳුරගන්නේ නැති තාක් කල්ම තමයි මේ ප්‍රශ්න ටික එන්නේ. මොකද අපි හිතනවා ඔබ කිව්වා වගේ අහවලා ආ විදිහට කරා නම් ඊළඟට මමත් එහෙම කරන්න ඕනේ. ඒක මගේ වෙලාව නොමේ වෙන්න පුළුවන්. ඒක මගේ පැෂන් එක නෙමේ වෙන්න පුළුවන්. මම ඒකට නෙමේ වෙන්න පුළුවන් කැමති වෙන්නේ ඔබ කිව්වා වගේ. අපි වඳුරගන්න ඕනේ. මෙන්න මෙතනයි මේ ගැටලුව තියෙන්නේ.
0: ඒ කියන්නේ මේ දුවන ගමනේ අපි අපේ වේගය තෝරන්නේ නැහැ. සමාජයට අපි ඉඩ දෙනවා අපේ වේගය තෝරන්න. එතකොට තියෙන ප්‍රශ්න තමයි මේ දැන් මේ සෝෂල් මීඩියා කලබලය කියන එක. අපි දැන් කලබල ගොඩක් තියෙනවා මේ ලෝකෙ. අපි මේ සෝෂල් මීඩියා කලබලය කියන එක විසඳගන්න පුළුවන්. කවුරුත් අපිට දුවන්න කියන්නේ නැහෙනේ.
1: හරි.
0: ඒක නිකන් අර කොහොමද මේ කියන්නේ, මාස් මීඩියා වලින් යම් කිසි ජාතියකට අදාළ පුද්ගලයෙක් පෙන්වන්න කලින් ඉන්සිඩන්ට් එකක් ගැන කියලා, ඊට පස්සේ යම් කිසි රේෂල් බැක්ග්‍රවුන්ඩ් එක පුද්ගලයෙක්
1: පෙන්වලා
0: අහනවා what you think කියලා. එහෙම අහනකොට අපේ ඔළුවේ අපි අර පින්තූර දෙක එකතු කරගන්නවා. හැබැයි මාස් මීඩියාකට ලයිබිලිටි එකක් නැහැ එතකොට. මොකද යාපසේ පෙන්නලා තියෙන්නේ මේවා දෙකක්.
1: සෙපරේට් දෙකක්.
0: සෙපරේට් පින්තූර දෙකක්.
1: ඔව්.
0: මේ සෝෂල් මීඩියාත් ඔය වගේ නෙවෙයි. අපිට දුවන්න කියන්නේ නැහැ.
1: ඔව්.
0: දුවන එකක් පෙන්නලා පෙන් අහනවා බඩියති. එතකොට අපි දකින්නේ අනිත් අයගේ highlight reels නේ හැම වෙලාවෙම. අපි හැබැයි සසඳන්නේ ඒවා අපේ behind the scenes එක. වරදිනවද මේ කතා?
1: ඔව්.
0: අපි හැම වෙලාවෙම ෆොටෝ එකකින් අපේ ෆොටෝ එකක් කියන්නේ අපි දානවා සමාජ මාධ්‍ය පින්තූරයක්.
1: ඔව්.
0: අපි දාන්නේ සමහර වෙලාවට පින්තූර 20කින් විතර තෝරලා හොඳම පින්තූරෙත් නේ.
1: අනිවාර්යෙන්.
0: හරිද? ඒකත් පැත්තකින් තිබ්බහම ඒ පින්තූරයට අදාළ පරිච්ඡය නැත්නම් ඒ පින්තූරයට අදාළ කතාව තියෙන හොඳම කොටසනේ අපි මේ දාන්නේ. හැබැයි ඒකේ පිටුපස කාරණාව අපි ඔබ කවුරුත් දන්නේ
1: නැහැ. දකින්නේ නැහැ.
0: ඔබ දකින්න හයිලයිට් රීල් එක. හැබැයි මේ පින්තූරේ හයිලයිට් රීල් එක දැකලා අපි ඒක සංසන්දනය කරන්නේ
1: අපේ ජීවිතෙත් එක්ක.
0: අපේ ජීවිතේ. ඒ කියන්නේ බිහයින්ඩ් ද සීන්ස් එක තමයි අපි සංසන්දනය කරන්නේ. කියන්නේ අපේ හයිලයිට් රීල් එක මගේ හයිලයිට් රීල් එකයි ඔයාගේ හයිලයිට් රීල් එකයි නෙමෙයි.
1: නෙමෙයි.
0: ඔයාගේ හයිලයිට් රීල් එක මගේ බිහයින්ඩ් ද සීන්ස් එක. මගේ හයිලයිට් රීල් එක ඔයාගේ බිහයින්ඩ් ද සීන්ස් එක.
1: ඒක හරි.
0: එතකොට අපි කවදාවත් අපි දකින්නේ ඔවුන්ගේ ජයග්‍රහණ විතරයි. අපි දකින්නේ නැහැ ඔවුන්ගේ කඳුළු. අපි දකින්නේ ෆොටෝ එක. අපි නොදකින්නේ ඒ ෆොටෝ එක ගන්න කලින් තිබ්බ සටන එක ගන්න. අපි දකින්නේ හිනාව. අපි නොදකින්නේ ඒ හිනාව එන තැන වෙනකන් එන්න ඔහුට තිබුණ ඇන්සයිටි එක.
1: ඔව්.

ඒකත් එක්කම තුෂාන් මට හිතෙනවා දැන් අපි ගීතයකට සම්බන්ධුනොත් හොඳයි කියලා. ඒ ගීතයට යන්න කලින් අපිත් එක්ක එකතු වෙන අසන්නංගෙන් මම මෙන්න මේ ප්‍රශ්නය අහන්න හිතනවා. අපිට අන්තිමටම වැස්සේ තෙමුණ දවසක් ඔබට මතක් වෙන්නේ කවද්ද? මොකද මේ කියන තරඟයත් එක්ක, දුවන දෙබිල්ලත් එක්ක, ඔබ ඔය කියපු සියලුම දේත් එක්ක අපිට මිස් වෙන දේවල් ගොඩක් තියෙනවා. අපි වැස්සේ තෙමුණේ කවද්ද අන්තිමට? අපි ගඟක් ළඟට ගිහිල්ලා ඇති ට්‍රිප් එකක්. ගඟක් ළඟට වෙලා බීලත් ඇති, විනෝද වෙලත් ඇති. හැබැයි ගඟේ සද්දය වුණද? ගඟේ සද්දේ අහන් ඉන්න අපිට අවස්ථාවක් තිබුණද? ඒ වගේම අපි ගෙයක් දොරක් ගනිද්දී අපි දන්නවා ප්‍රථමයෙන්ම අපි බලන්නේ බාත් ටබ් එකක්, එහෙම නැත්නම් ජකුසියක්. හැබැයි ඒ බාත් ටබ් එකේ ජකුසියේ ඔබ බැහැලා හිටපු අන්තිම දවස්ස කවද්ද? ළඟදිම ඔබ කවද්ද ඒක පාවිච්චි කරේ? ඉතින් මෙහෙම බලාගෙන යනකොට සමහරක් වෙලාවට දුෂාන් අපේ අසන්නගෙන් අහන්න මට හිතෙනවා ඔබ අවසාන වතාවට හඳ දැක්කේ කවද්ද? ඉර පායනකොට ගෙදර වත්තේ මිදුලේ ඉඳන් අහස දිහා බලාගෙන ඒ දිහා ලස්සන තේ එකක් බොන්න වෙලාවක් තිබුණේ කවද්ද? පොඩ්ඩක් හිතන්න. අපි මේ ගීතයට සමන් දීලා ආපහු එමු.

ඉතින් බුද්ධික අපි මේ කතා කරගෙන ආපු දේ තුලේ ඔබ අර අන්තිමට ආපු ප්‍රශ්නෙත් එක්ක මට හිතෙන මෙන්න මේ වගේ කතාවක් කියන්න. අපි සම්පූර්ණ සත්‍ය නොදකමින් අසම්පූර්ණ අපිව සම්පූර්ණයි කියලා

0: പിന്നീട് അണ്ണായേക്ക് ശ്വാസം തരും. അപ്പോൾ ഇത് അണ്ണായകുള്ള സമ്പൂർണ്ണതന്നെ നമുക്കല്ല ഹൈ വങ്കി ഹൈലൈറ്റ് ഇല്ല ഗതി ഹബല്ല ഇതി ഏണിസ അതവത് കലബലോ ജീവിത റേസ് കക്കോകേതായിരുന്നു അനി അപ്പിട്ട് അപ്പേ ഗമന അമത്തക്കോയിനോ ഇതിൻ ഒബ ശ്രാവക്കെങ്കിൽ അപ്പോൾ പ്രശ്നമായിട്ടോ പിളിത്ര ഹോയാകിനാണ് വട്ടാഹണ് തീരുന്നേ ഒബ ജീവിതത്തെ കലബല് എത്രമ ഒബേ അവശ്യതാവെന്നേ കത്ത് നത്താ ഒബ അനിത്തായ്ക്ക് വേഗേട്ട് ഒബേ ജീവിതത്തെ മെനി മെന്നേ കത്ത് മേ സോഷ്യൽ മീഡിയ കലബലേ ഗന്നെ അപ്പി കഥാകരി ബുദ്ധിക മേക്കട്ട പാസ് മമ ഹിതാന്ന് മേക്കട പാസ് നെമേ മറ്റത്തിന് മേക്കട്ടത്ത് വട മേക്കട മേക്കത്ത് മേക്കട ഹേതു വേണോ മിനിസ്സു കളബലവനെ ലൊക്കുമ ഭയബുദ്ധിക്ക് അനാഗത്തെ സംബന്ധ ഭയം
1: അപ്പി
0: അത് ജീവത്തിനെ അപ്പി ഹെട്ട ജീവത്തിനെ തമ്മിൽ ഉത്സാഹകരണി ലബണ അവരുദ്ധി തവ അവരുദ്ധ പാക്കിംഗ് റിട്ടയർമെൻറ്റേക്ക് ഏതി ദർവങ്ങെ അനാഗത്തേതി അത് റസൽ പീറ്റേഴ്സ് എന്താ കഥാവക്കിയ നോക്കട്ട് അപ്പോൾ സിയലക പരമ്പര ജീവത്തിനെ തവങ്ക ദർവനു ഇവിടെ പക്ഷേ ഏ ദർവ് ഒക്കെയാണ് ആകെ അമ്മള താത്തല ഇക്ക കാല തവങ്ക അമ്മള താത്ത വേണുവേ ജീവിതത്തിന് എല്ലാമാ കാല് ഇങ്ങനെ കണ്ണ കാല് വരതി ദേവാലിനൊക്കെ വന്നിട്ട് ഇങ്ങനെ ഇങ്ങനെ അനാഗത്തെ ഹപത് കറന്നിട്ട് അമ്മള താത്തൽ വേണുവേം ജീവിതത്തിന് ഇവിടെ പക്ഷേ ഇവളുണ്ട് ലമയ അമ്മുണാട്ട് പക്ഷേ ലമയ വേണുവേം ജീവിതത്തിന് ഏകുള്ളി ലമ്മ ഇതെ പൊടി കാലി ദിമോപ്പി വേണുവേം ജീവിതത്തിന് ഇവിടെ പക്ഷേ ഏകുള്ളണ്ട ലമ്മ ഹമ്മനക്കൊട്ട് ലമ്മ വേണുവേം ജീവിതത്തിന് അപ്പോൾ മീ പരമ്പര ഇക്കവത്ത് ഇത്തരം ഹെമ തനവ് ഇക്ക പരമ്പര അവക്ക് മിസ്സിംഗ് ബുദ്ധി ഈ പരമ്പര ഇക്കക്ക തവങ്ങനെ ജീവിതത്തിലാണേ ഹെമം ഇക്കു തമങ്ക് കളിം പരമ്പര വേണുവേ അത്ത തമ്മുടെ പശു പരമ്പര വേണു ജീവിതത്തിലീ ഇതിൻ
1: ഒന്ന് ഒത്തനത്തമേ ദുഷാൻ മേ അപ്പിട്ട് അപ്പി വഹിമി വേണേ
0: ഓ
1: തെങ് മേ കിയന കാരണാവത്തെക്കുമതമായി തെങ് അപ്പി കിയാന് തെങ് വർത്തമാന ഉദാഹരണ കത്തുത്തേമ അപ്പിട്ട് യൂട്യൂബിലേക്ക് എക്കധികര വിനാടി പഹലവ ക്യാൻ വിനാടി ഹത്തിലേക്ക് വിത്തര വീഡിയോ ബലന്ന് ബേഹനി ചിത്രപട്ടിയെ ബലൻ വാടിലായി ബേക്ക് തനക്ക് ഇക്കാന് ചിത്രപട്ടി എപ്പിസോഡ് വശയും ബലണോ അപ്പി ഏ തരം ബിസി യൂട്യൂബിലേക്ക് യാനതേ ബലല ഇക വിനാടി പഹലവട ദഹായകട വട വെടിനാം അപ്പി ഏക ഡബൾ സ്പീഡ് ദാല ബലന്ന് ഇക്കാന് ഏ തരം വത്ത് അപ്പിട്ട് ഇവസീമക് നേ കാലേ നേ ഇക്കാന് ബിസി മുഖദ് അപ്പിക്കും കരൻ അരോബ കീപുതേ മതമ ഏ അപ്പി ബിസി വില അതിയെന്നെ എക്കോ അപ്പേ കളിം പരമ്പര വിനുവേ എമനത്ത അപ്പേ അനാഗത്തെ വിനുവേ മേക്കേ തീയന ഭയാനകമതന തമ ദുഷാൻ മേ ബിസി വീമത്തേക്ക് അപ്പിട്ട് ലഭിച്ച ദേവാലിറ്റി അക്കത്തി അപ്പി ലഭാകത്ത ദേവാലിറ്റി അക്കത്തി അറുപ കിവകെ അപ്പി മേ സിയലു ദേക്കറാൻ അപ്പേ അനാഗത്തെ വിനുവെ വെന്ന പുളുവ അപ്പേ വർത്തമാനെ അപ്പി അപ്പേ അനാഗത്തെ വിനുവെ ആയോജനീകരണ വെന്ന പുളുവ ഹെബൈ മേ മുഹത്തേ ഒബ കിവകെ അറ അപ്പേ പരമ്പരാവൻ വെനുവെങ് ജീവത്വ ഇമേതി അപ്പിട്ട് അപ്പി വെനുവെൻ ജീവത്വ മിസ്വനേക്ക് ആവാസ്തിക പിരിവ് ഓപ്പർച്യൂണിറ്റി കോസ്റ്റേക്ക് വെൽവുത്തേമ ഏക ബഹുമ ബെറായ റൂം സഹ ഗ്യാമറുവേക്ക
0: എതുകൊട്ട് മേക്കേ സാരാംശത്ത് ബുദ്ധിക്ക് ഓക്കെ യുവ കഥാവ് ഹറിയിട്ട് മാറി അനാഗത്തെ സുരക്ഷിതകരണ ദൂവണ അപ്പി അത് ദിവസം ജീവിതത്തെ അഹിമികരകിന്നി എത്തക്കോട്ട് നമ്മേ അനാഗത്തെ സുരക്ഷിതകരണം എന്നുമേ വിധിയായിട്ട് കളബല വിനയൊക്കെ എത്തൂലേ ഏ അനാഗത്തെ സുരക്ഷിതകരണം അവിടെ മുതൽ ലോണിനി എത്തക്കോട്ട് മേ വാണിജ്യമേ കാരണവേ കാക്ക് എത്തക്കോട്ട് അപ്പി മേ കഥാകരണം മേക്കത്തുലേ അറ ട്രെൻഡുകട ബിസി വേണം സ്റ്റേറ്റസ് കട ബിസി വേണം കട്ടിന്നു ഇട്ട് പക്ഷെ ഈഗോ ഒക്കെ ഹിന്ദ ബിസി വേണം മിനിസു തിന്നു അപ്പൊ സമാറുണ്ട് വിവേക്കിയാക്ക് നെത്തി എത്തട്ടും ഓണിക്ക് തേരി മക്നിസാ മതമേ സമാഹാരം എല്ലാവട്ടും മേ വർത്തമാന ആർത്തിക്രമേ ഇടത്തി අපි ඔස්ට්‍රේලියාව ගත්තොත් ජීවන වියදම් වැඩි, රෙන්ට් එක වැඩි, ලෝන් වැඩි, ස්කූල් ෆීස් වැඩි, ඩීසල් වැඩි, පෙට්‍රල් වැඩි. ඉතින් මේ නිසා සමහරු වැඩ කරනවා දවස් ගණන් වෙහෙසනවා, ෂිෆ්ට් එක දෙක කරනවා, වීකෙන්ඩ් එකෙත් වැඩ. ඉතින් මෙහෙම කරගෙන යනකොට අපිට එනව තැනක් බුද්ධික අපි ජීවත් වෙනවා නෙවෙයි අපි සර්වයිව් වෙනවා කියලා. අපිට හම්බෙන දැන් හිතන්න අපිට පාර යනකොට අපිට හම්බෙනවනේ තරහගිය රියදුරු මාත්තුරු. එතකොට අපිට කඩේක ඉන්නකොට හම්බෙනවා ඉවසීමක් නැති කස්ටමර්ස්ලා. ඔෆිස් එකේදී දකින්න ලැබෙනවා මූණ බුම්මගෙන ඉන්න අපේ තවත් මිතුරෙක්. ගෙදර ආවහම කතා කරන්නවත් පණ නැති හති වැටුණු මහන්සිය නිසා වියලුණු මාතාවන් කාන්තාවන් අපි දකිනවා. හැම කෝල් එකටම පස්සේ හාහෙන පොඩ්ඩක් අපි පස්ස කෝල් මම පස්ස කෝල් එකක් දෙන්නම්කෝ කියලා කියන කන්වර්සේෂන් අපේ ජීවිතවල ඕන තරම්
2: තියෙනවා.
0: ඔවුන් ඉතින් මේ මේ කාරණාව හින්දා ඔවුන් නිකන් අපිට අර කලබල මිනිස්සු නැත්තම් අනවශ්‍ය විදිහට බිසි වෙච්ච මිනිස්සු කියලා නම් කරන්න බෑ. ඔවුන් සමහර වෙලාවට හති වැටුණු මිනිස්සු වෙන්න පුළුවන්
2: අනිවාර්යයෙන්ම.
0: මොකද අපේ සමාජයේ හැම වෙලාවෙම පුෂ් කරන්නේ බුද්ධික තව කරපන් කියලානේ. තව ඉගෙන ගනි, තව earn කරපන්, තව තව grow වෙයන්, තව improve වෙයන්. හැම තැනකම තියෙන තව තව තව තව කියලා. ඔබ ගෙදරක් ගත්තොත් ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් ගන්න කියලා කියනවා. ඔබ වාහනයක් ගත්තොත් ඊළඟ මොඩල් එක එනවා කියලා කියනවා. ඔබ දුරකථනයක් ගත්තොත් ඊළඟ මොඩල් එක එනවා කියලා කියනවා. software update කරනවා වගේ ජීවිත. එතකොට මේ අප්ඩේට්ස් ඔක්කොම සපුරන්න නම් එතකොට දැන් අපිට තව තව වැඩ කරන්න සිද්ධ වෙනවානේ. අපි ලිවිං නෙවෙයි සර්වයිවිං වෙනවා. එතකොට එතකොට ඒ කියන්නේ මේ මම ඉස්සල්ලාර කියපු කාරණාව ඇතුලේ ඇත්තටම අර හිතේ බරක් තියාගෙන කලබල වෙලා ඉන්න මිනිස්සු බිසි මිනිස්සුන්ගෙත් මේ විදිහට හම්බ කරගෙන හම්බ කරගෙන හම්බ කරගෙන ගිහිල්ලා එක තැනක් එනවා. ඇත්තටම ඔවුන්ට පුළුවන් දැන් දෙයක් මැනේජ් කරගන්න. හැබැයි අපේ මේ හදලා තියෙන සමාජය ඇතුලේ ඔයා අද උඩට පල්ලෙහාට යනකොට ඇමේසන් එකේ අලුත් බඩුවක් පේන හැම වෙලාවෙම දැනට අතින් කරකෝල අරින ජෑම් බෝතලේ මූඩිය අරින්න ගැජට් එකක් පේන හැම වෙලාවකම බුද්ධික ඔයාට සල්ලි වේදම් කරන්න තමයි ඒගොල්ලෝ ආරාධනා කරන්නේ. ඉතින් එතකොට අර මිනිස්සු ප්‍රෙෂර් වෙලා නවතින දවසක් එන්නේ නැහැ. ඇයි හැමදාම මේ වියදම් ටික කරගෙන යනකොට එක තැනකට ආවට පස්සේ ඔවුන්ට හිතෙනවා හරි අපි දැන් මෙතනට ඇවිල්ලා තියෙන්නේ ආපහු චුට්ටක් උස්සන්න ඕනි කියලා. ආයෙ උස්සන්න ගානක් හොයන්න වෙනවා. ඉතින් ඒක එපා කියලා කියන්න අපිට බෑ.
2: ඒකම තමයි දුෂාන්. සර් මේ කතාවේ තියෙන වැදගත්ම දේ තමයි දැන් අර ඔබ කිව්වනේ මේ මේ හති වැටුණු මිනිස්සු ඉන්නේ කියලා. මේ හති වැටුණු හැම මිනිස්සෙක්ම අවසානයේ හොයන්නේ මොකද්ද? හොයන්නේ නිදහස, නිස්කලංක බව. ඒ නිසා තමයි මේ මේ බැලුවොත් එහෙම දුෂාන් ඔයා දැකලා ඇති. දැන් මුහුදු වෙරළක් ළඟට යන්න අපිට වියදමක් යන්නේ නැහෙනි. අපිට මුහුදු වෙරළට ගෙල්ල ඉන්න පුළුවන්. මුහුදු දිහා බලන් ඉන්න පුළුවන්. ඒකට සල්ලි ගෙවන්න ඕනේ. අපිට කන්දක් ළඟට කන්දකට ගිහිල්ලා ඒ අසිරිය විඳින්න අපිට මුදලක් වැය වෙන්නේ නැහැ. හැබැයි අපි මේ දුවලා දුවලා හති වැටුණාට පස්සේ අපි උත්සාහ කරනවා ඒ අපි බලාපොරොත්තු වෙන දේ මිලක් ගෙවලා ලබා ගන්න. ඒ නිසා තමයි අපි ෂිප් යනකොට සමහරක් කාලවලට පාළු ඈත පිටිසර තැනක කන්දක් මුදුනේ තියෙන Airbnb එකක් බුක් කරන්න හදන්නේ. එහෙම නැත්නම් වෝටර් ෆ්‍රන්ට් එකක තියෙන ගියක් බුක් කරන්න හදන්නේ. එතකොට අර අපිට නොමිලේ ගන්න පුළුවන් දේ සඳහා අපිට කාලය තිබුණේ නැහැ. නමුත් අපි ඒකට මිලක් ගෙවලා අපි නැවතත් ඒ හොයන්නෙම ඒකම තමයි.
0: ඒකත් බුද්ධික අපි ඔය කතා කරපු කාරණාවලම කැලලක් නෙමෙයිද? ඒ කියන්නේ වෙරළ තියෙනවා. අපි වෙරළ අභියසට ඩ්‍රයිව් කරලා
2: ඔව්
0: ටිකක් දුර ඇවිදලා සෙනක පොඩ්ඩක් ඉන්න වෙරළක් මැද්ද පුටුවක් තියාගෙන ඉඳගෙන ඉන්න මට වඩා අපේ දැන් තප්පේ පොඩ්ඩක් ඉහළයිනේ. ඒතොර අපිට වෙන් වෙච්ච වෙරළක් ඕනේනේ අපිට දැන්. ඉතින් එතකොටනේ අපි අර Airbnb එකක් වෝටර් ෆ්‍රන්ට් එක ඉස්සරහාම බුක් කරලා
2: ඔව්
0: දැන් මේ වෙරළ කෑල්ල අපේනේ. එදා පැය ගානට අර ඒක වෙන්නේ බුද්ධික මං හිතන්නේ එකක් මේ සැප පිළිබඳ තියෙන සංකල්පය අපි හැමදාම අප්ඩේට් කරනවා. මං කියුවේ මේ අප්ඩේට් කරනවා හැමදාම.
2: ඔව්
0: ඒ වගේම තමයි සමහර වෙලාවට බීච් එකේ ඉඳලා ගහන ෆොටෝ එකේ තව දෙතුන් දෙනෙක් ඉන්නකොට පොඩි අවුලක් තියෙනවා බුද්ධික. ඒ කියන්නේ මම
2: ඒක පොදුයිනේ.
0: ඒක පොදුයිනේ.
2: ඒක මගේ නෙමෙයි.
0: මගේ නෙමෙයි. හැබැයි මගේ ඒ කියන්නේ මට එදා දවසේ වෙන් කරගත්තේ Airbnb එකේ ඉඳලා ප්‍රයිවට් බීච් එකේ ගහන ෆොටෝ එකේ ඊට වඩා පොඩි අගයක් තියෙනවානේ.
2: ඔව්.
0: එතකොට හදිස්සියේ හරි කවුරු හරි කෝල් එකක් දීලා ඇව්වොත් ට්‍රිප් එකක් ගියාද කියලා. ඕ පිටිපස්සේ බෑක් කාඩ් එකේට බීච් එකේ තියෙක අපේ බීච් එකේ ඉඳලා වෙලා කියලා කියාගන්න පොඩි පුළුවන්කමක් තියෙනවානේ.
2: ස්ටේටස් මේන්ටේන් කිරීම.
0: ඔව්.
2: මට අද එනකොට
0: ඔව්
2: අද පොඩ්ඩක් වැසි සහිත දවසක් නිතුෂාන්. දැන් මේ වැස්සේ එන ගමන් මට හිතුණා දැන් මේ වැස්සේ දෙමෙන්න අපිට කිසිම බාධාවක් නැහැනේ.
0: ඔව්.
2: හැබැයි අපි දැන් වැස්සේ දෙමෙන්නේ නැහැ. අපි ඒ පොඩ්ඩ දුරත් වාහනේම තමයි යන්නේ. මට හිතුණා නිකන් මේ තරඟකාරී ලෝකේ මේ සියලු දේවලුත් එක්ක තව නුදුරු අනාගතයේ ඒවි වැස්සේ තෙමන එකත් මොනිටයිස් කරපු ඉවෙන්ට්ස්. එතකොට අපි සල්ලි දීලා ගිහිල්ලා වැස්සේ තෙමේ.
0: ඔව්.
2: එතකොට ඒකටත් ඒකේ ලයිට් පත්තු වෙයි. තව මොන මොන හරි ටිකක් තියෙයි. නමුත් ඒක අපි සල්ලි දීලා ගිහිල්ලා කරයි. හැබැයි මේ අපිට නොමිලේ ලැබෙන වැස්සේ අපි තෙමින්න කැමති නැහැ.
0: ඒක කන්ට්‍රෝල් එන්වයරන්මන්ට් එකක් නෙවෙයි බුද්ධි. අපිට ඕනේ නේ හැම වෙලාවෙම අපේ සරවුන්ඩින්ග් කන්ට්‍රෝල් එකේ තියාගන්න. ඔබයි කියපු කතාවත් එක්ක ඔය කන්වීනියන්ස් කියන එක දැන් කියන්නේ ඔබ වැස්ස තෙමිනවට වඩා ඔබට අර වැස්ස සිමියුලේට් කරපු රූම් එකක් ඇතුළට ගියාම ඔයාට ඕන ඕන විදියට වැස්ස හදාගන්න පුළුවන්. ඔය වගේනේ අපි මේ ඇප් හදාගත්තේ, ඊමේල් හදාගත්තේ, ඉන්ටර්නෙට් එක හදාගත්තේ, අපි වැඩ ලේසි කරන බඩුමුට්ටු හදාගත්තේ. දැන් අපි අලුතෙන්ම හදාගත්තනේ බුද්ධික AI. ඉස්සර අපිට රිපෝට් එකක් ගහන්න පැය 3ක් යනවා.
2: ඔව්.
0: දැන් අපිට පැය භාගෙන් රිපෝට් එකක් ගහන්න පුළුවන්. ඉතුරු පැය දෙකම අපි මොකද
2: කරන්නේ? සෝෂල් මීඩියා වල.
0: ඔබට මේ පැය දෙකම ඉතුරුද ඇත්තට?
2: ඔව්. මොකද මේ පැය දෙකම කරේ?
0: මන්නන්නේ මට තාම තේරෙන්නේ නැහැ. මම ඉස්සර පැය 3න් ගහපු රිපෝට් එක මට දැන් පැය භාගෙන් ගහන්න පුළුවන්. ඔව්. මම අදටත් දැනටත් කල්පනා කරන ඉතුරු පැය දෙකම මොකද උනේ කියලා. සමහරවිට කඩපු වැඩ ප්‍රමාණය වැඩි වෙලා වෙන්න පුළුවන්. එතකොට තේරෙනව නේද ඇත්තටම මේ හදාගන්න ටූල් ඇතුලේ අපි ඇත්තටම අපි හිතන්නේ මේක මාර ප්‍රොඩක්ටිව් නේ. ප්‍රොඩක්ටිව් හින්දා අපිට මාර වෙලාවක් ඉතුරු වෙනවා.
2: ඔව්
0: නෑ අපි ඒ විනාඩි 5 ඇතුළටත් මොකක් හරි එකක් ඔබා ගන්නවා බුද්ධි.
2: අනිවාර්යයෙන්ම මම හිතන්නේ මේක වෙනමම කතා කරන්න ඕන එකක් තුෂා.
0: ඔව්
2: දැන් මේ මෙහෙම ඉඳෙද්දි මේ මට හිතෙන්නේ දැන් අපි වගේ අය ඉන්නෙම අපි විසින් හදාගත්ත ව්‍යාපෘති වලටම වහල්ලු වෙලා.
0: ඔව්. ඒ කියන්නේ අපි මිනිස්සුත් අපි ප්‍රොජෙක්ට් එකක්ද කියලා වෙලාවකට හිතනවනේ බුද්ධික. ඒ කියන්නේ අපි නිකන් හැම වෙලාවෙම අප්ඩේට් කරන සොෆ්ට්වෙයාර් එකක් වගේ.
2: ඔව්.
0: අපිට එක එක එක එක මං කියන්නේ ඉනිමකක පඩියක් නෙමෙයි. සපත්තුව චුට්ටක් උස එකක් දැම්මත්.
2: ඔව්.
0: අපි අඩියක් නැග්ග කියලා හිතනවනේ. අපිට ඕනේ ඊළඟ අඩියක් නගින්නනේ. එතකොට අපි සෙල්ෆ් ඉම්ප්‍රූවමන්ට් කියන නමින් මොකක්ද කරන්නේ? අපේ සෙල්ෆ් එක රිජෙක්ට් කරගන්න එක නෙමෙයි කරන්නේ. අපි කවුද කියන එක අමතක කරනවානේ. අපි හොඳ වෙන්න උත්සාහ කරනවා තවත්. අර මං කිව්වේ රිපෝට් එකේ ඉතුරු පැයකම ආරෙන් අපි මොකද කරන්නේ? අපි තවත් හොඳ වෙන්න උත්සාහ කරනවා. එතකොට මේ පැය භාගින් ඉවර කරා කියලා අපි රිපෝට් ඉස්සර 1යි නම් ගත්තේ 2යි නම් ගත්තේ දවසකට අපි දැන් රිපෝට් පහක් විතර හදනවා දවසකට. ඇයි අපි ඉම්ප්‍රූව් වෙලානේ. ග්‍රෝ වෙලානේ. ආ
2: අනිවාර්යෙන්ම
0: වැඩ කරන තැන වැඩෙක් වෙලානේ. ඒයි පාවිච්චි කරන්න දන්න හින්දා.
2: ද මේ කතාබහේ කියවෙන දේ තමයි දුෂාන්. අපි දෙයක් ලබා ගනිද්දී අපිට තව දෙයක් නැති වෙනවා. ඒ නැති වෙන සමහර දේවල් සමහරක් වෙලාවට අපිට දැනෙන්නේවත් නැති දේවල් වෙන්න පුළුවන්. හැබැයි සමහරක් වෙලාවට ඒ දේවල් අපේ ජීවිතේ නැවතත් ලබා ගන්න බැරි දේවල් වෙන්නත් පුළුවන්.
0: ඔව් බුද්ධිය. ඒ කියන්නේ අපිට ඇත්තටම නිහඬියාව අමතක වෙලා තියෙනවා. සරලබව හිස්බව කියන එක අපිට අමතක වෙලා තියෙනවා. අපිට දැන් නිහඬව ඉන්න අමාරුයිනේ. තනියම ඉන්න අමාරුයි.
2: ඔව්.
0: සද්ද නැතුව ඉන්න අමාරුයි. තනියම ඉන්න පුළුවන් අපිට දැන්.
2: ඔව්.
0: තනියම ඉන්න පුළුවන්. මොකද අපිට ඉස්සර තනියම ඉන්න අමාරුයි.
2: ඔය
0: ඒ කියන්නේ අපිට කතා කරන්න හරි මනුස්සයෙක් නැහැ. හැබැයි දැන් අපිට කම්පැනියන් කෙනෙක් ඉන්නවානේ.
2: ඔව්. ඈ මොබයිල් ෆෝන් එක.
0: අපි දැකලා තියෙනවා සමහර ඒ කියන්නේ අපි දන්න අඳුරන මිනිස්සු කතා කරනවා. මට දුක හිතිච්චලාට මං චැට් ජීපීටි එක්ක කතා කරනවා.
2: ඔව්.
0: මට ඒ කියන්නේ අපි කැම කනකොට වීඩියෝ එක අප්ලයි කරනවා දැන්. කොහේ කිව් එකේ ඉන්නකොට අපි ගේම් එකක් ගහනවා.
2: ඔව්.
0: නින්දට යන්න කලින් පොඩ්ඩක් ස්ක්‍රෝල් කරනවා. අද උදෙත් ඇලාම් එක වැදිලා ඇලාම් එක ස්නුස් කරලා කරපු පළවෙනි දේ ෆෝන් එක අතර අරගෙන ස්ක්‍රීන් එක බලපු එක. ඒ කියන්නේ ඔබ විතරක් නෙවෙයි මමත් එහෙමයි. අපි නිහඬතාවයෙන් පලා යනවා බුද්ධික. මොකද නිහඬතාවය ආවහම අපිට අපේ හිත් ඇහෙනවා. අපිට අපේ දුක ඇහෙනවා. අපිට ඇත්තටම අපේ හිස්කම ඇහෙනවා. අපිට අපේ ඇත්ත ප්‍රශ්න ඇහෙනවා. මට හිතෙන්නේ ඒක හින්දයි අපි සද්දයක් හොයන්නේ. ඒක හින්දයි අපි බිසි එකක් හොයන්නේ. ඒක හින්දයි අපි කලබලයක් හොයන්නේ. මේ ලෝකේ යථාභූත ස්වභාවය තේරුම් ගන්න වෙයි කියන බයට සමහර වෙලාවට අපි බිසි වෙනවා.
2: අනිවාර්යයෙන්ම දුෂාන්. ඒ හින්දා අපි මේ නිහඬියාව බිඳමින් තම ජන නිවේදනයකට එහුම්කන් දීලා ඊළඟ ගීතයටත් ගිහිල්ලා පොඩි සද්දයකට අවතීර්ණ වෙලා නැවතත් අපේ වැඩසටහනත් සමග එකතු වෙමු.
3: Hi guys, my name is Miriam. I am one of the poets from Stories of Our Sisters. We have two shows coming up on the 19th of June in Logan at Kingston Butter Factory and the 26th of June in Brisbane at BMAC. If you would like more information and to buy our tickets, head to www.ethne.com.au.
4: See you then.

0: මේ කතාබහ මෙහෙම අන්තිතුෂාන් මට මතක් වුණා මේ ඉංග්‍රීසි කියමනක් අර ඉංග්‍රීසි කියමනක් තියෙනවා මිල බලන්න නැතුව දෙයක් ගන්න නම් වෙලාව බලන්න නැතුව වැඩ කරන්න කියලා මං හිතන්නේ අපි ඒ කියමන වැරදියට තමයි අල්ලගෙන තියෙන්නේ කියලා
1: මං කියන්නේ කියමන වැරදින උද්දිද එකක් මිල බලන්න නැතුව දෙයක් ගන්න එපා දෙවෙනි කාරණාව තමයි මිල බලන්න නැතුව දෙයක් ගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද ඒ කියන්නේ ඔබට ජීවිතයට අවශ්‍ය දෙයක් නැත්නම් අත්‍යවශ්‍ය දෙයක් ඔබ ගන්නවනේ හැබැයි මිල බලන්න නැතුව ගන්න අපිට ඕන වෙන දේවල් මොනවද ලෝකෙ පුරා අපිට පේන මේ අපි ස්ක්‍රෝල් කරනකොට දකින අපිට අවශ්‍යයි හැගෙන මේ අපි කතා කරපු අප්ඩේට්ස් එක අද වාහනයක් ගත්තාම ඒ වාහනේ ඊළඟ අප්ඩේට් එක අපවම හිට ගන්න එක ඒක ගන්නනේ ඔය කියන්නේ වෙලාව බලන්න නැතුව වැඩ කරන්න කියලා
0: ඔව්
1: හැබැයි අපි කල්පනා කරලා බැලුවද ඇත්තටම අපිට ඒකම අවශ්‍යද කියලා
0: ඔව්
1: ඒ කියන්නේ සමහර තැන්වලදී අපිට අපිව අමතක වෙනවනේ බුද්ධික අපි කාලේ ඉතිරි කරන තාක්ෂණය හැදුවා අවසානයේ අපිට කාලේ නැති වෙනවා
0: නැති වෙලා තියෙනවා
1: අපි මිනිස්සුන්ගේ දුර අඩු කරන්න කොමියුනිකේෂන් ඩිවයිසස් හැදුවා දැන් අපි කෙනෙක්ගෙන් පුදුම විදිහට දුරස් වෙලා අපි සුවපහසු වැඩි කරන්න යන්ත්‍ර හැදුවා අපි දැන් කති වැටිලා නිකන් බලන්න බුද්ධික මිනිස්සුන්ගේ ස්වභාවයන් දිහා දැන් මිනිස්සුට කෘතඥතාවය පළ කරන්න පුළුවන්ද මිනිස්සු තමන්ගේ ජීවිතයට කෘතවේදීද අපි වැටිච්ච මිනිහෙකුට කියන්නේ පුෂ් කරන්න කියලා පුෂ් කරන්න නෙමෙයි උට පෝස් එකක් ඕනේ බර්න් අවුට් එකක් කියලා කියන්නේ මොකක්ද තමන්ට තමන් අහිමි වීමක් වගේ නේද එන්නේ මේ බර්න් අවුට් එකක් ඇතුළේ ඉන්න මිනිස්සුන්ට අපි කියපුවම තවත් පුෂ් කරන්න කියලා අපි මොනතරම් මුග්ධයිද කියලා හිතනවා බුද්ධික වෙලාවකට
0: අනිවාර්යයෙන්
1: අපි පෝස්ට් එකක් අවශ්‍ය හැම තැනකම කියන්නේ පුෂ් කරන්න කියලා ඉතින් එතකොට අපේ ජීවිතයට කලබල එන්නේ කොහෙන්ද වැඩවලි මුදල් ප්‍රශ්නවලි අනාගතය ගැන බයි අනිත් අයත් එක්ක සසඳනයකින් නැත්තම් ආත්මීයව ඔබ ඔබෙම පලායනයකින් හැබැයි අදරය මදක් නැවතිලා අහන්න මම මේ දුවන ගමන මගේ ගමනමද කියලා
0: අනිවාර්යයෙන්ම දුෂාන් මට ওই කතාව අහනකොට මතක් වෙන්නේ දැන් මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට මොකද වෙන්නේ මම හිතන්නේ මේක තමයි මේ බුදුදහමෙත් කියන්නේ අර අතීතය සහ එළඹෙන්න තියෙන අනාගතය ගැන හිතන්නේ නැතුව මේ මොහොතේ ඉන්න කියලා දිනවනේ ඒ කියන්නේ ඇලෙන්න නැතුව ඉන්න ඕනේ මම හිතන්නේ මේ අපේ කතා බහේ කියවෙන්නේ ওই කතාවම තමයි
1: ඔව්ත්‍තික මෙතන අපි පළමුවෙන්ම කියන්න ඕනේ කාරණාව තමයි අපි කලබලයේ ගැන මෙහෙම කතා කරාට කලබලේ හැමදාම නරක නැහැ.
0: ඔව්.
1: ජීවිතේට වේගය ඕනේ.
0: අනිවාර්යෙන්.
1: සිහින වලට උත්සාහය ඕනේ. වගකීම් වලට කැපවීම ඕනේ. පවුලකට රටකට අනාගතයකට වැඩ කරන මිනිස්සු ඕනේ. හැබැයි ඒක වේගයේම ජීවිතේම වෙලා ගියොත් අපිට දර්ශනය කියන දේ අපිට සිතුවිලි කියන දේ අපේ ජීවිතේ සුවඳ නැති වෙලා යනවා මුත්‍ති.
0: ඔව්.
1: දුවන මිනිහෙකුට මල් සුවඳ දැනෙන්නේ නැහෙනි. මල් සුවඳ දැනෙන්න නම් දුවන මිනිහා මල ඉස්සරහා නැවතිලා සුවඳ විඳින්න ඕනේ. හති වැටුණු හදවතකට මං හිතන්නේ ආදරේ මුර්ධකම දැනෙයි කියලා. හැමදාම පරක්කුයි කියලා දුවන මිනිහෙකුට මේ මොහොතේ ඇති ජීවිතය අහිමි වෙනවා. ඔබ මතක තියාගන්න ඕනේ දේ තමයි ඩෙඩ්ලයින්ස් එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන්. හැබැයි ජීවිතය එක්ස්ටෙන්ඩ් කරන්න බෑ.
0: අනිවාර්යයෙන්ම. ඉතින් මේ කතාබහ හුදෙක්ම ආනන්දෙන් ප්‍රඥාවට ඔබ රැගෙන යන්න අපි කරන කතාබහක් තමයි. ඉතින් මේකෙන් කියවෙන්නේ අපි අපේ මතයට නැත්තම් අපි අපේක්ෂා කරන දෙයට ඉඩ දීමම අනිකාගේ ප්‍රමුඛතාවය වගේම අපේ ප්‍රමුඛතාවයේ නොවිය යුතුයි කියන එක අපි කාත් එක්කවත් සාපේක්ෂව සසඳන්න හොඳ නැහැ. අපි තේරුම් ගන්න ඕන දේ තමයි අපි තවත් කෙනෙක්ගේ අච්චුවකට අනුගත වෙන්න උත්සාහ නොදැරිය යුතු යන්න.
1: අනිවාර්ය මුත්තික. ඉතින් ඔබ හිතන වැඩි. ඉතින් අපි නවතින්න ඕනද? නෑ. අපි දුවන්න ඕනි. ඒත් හැම මොහොතෙම නෙමෙයි. අපි වැඩ කරන්න ඕනි. ඒත් අපි අපිව අහිමි කරගන්න තරම් නෙවෙයි. අපි අනාගතය හදන්න ඕනි. හැබැයි ඒ අනාගතය හදන්න ඕනි අද දිනේ පුළුස්සාදම්මින් නෙවෙයි. කලබල ලෝකයක නිහඬ මිනිසෙක් වීම දුර්වලකමක් නෙවෙයි. ඒ විශාල ධෛර්යයක් විශාල ශක්තියකින් යුතුව කළ යුතු දෙයක්. හැමෝම දුවන වෙලාවක තමන්ගේ හුස්ම අහන්න නවතින කෙනාට තමන්ගේ ජීවිතේ නැති වෙන්නේ නැහැ. ඒ ජීවිතේ නැවත හමු වෙනවා.
0: ඉතින් මං හිතන්නේ මේ ජීවිතේ අපිව හොයාගෙන ඇලෙන්නේ නැතුව දුවන්නේ නැතුව හති වැටෙන්නේ නැතුව අපිට ගමනක් යන්න පුළුවන් නම් ඒක තමයි අපේ ජීවිතේ සාර්ථකත්වය.
1: ඔව් දිග. කලබලයේ කියන එක හැමදාම තියෙයි. අදරෑත් හෙටරෑත් ලෝකේ තාම දුවන ඇති. ට්‍රැෆික් එක තාම තියෙනවා ඇති. නොටිෆිකේෂන් තාම එනවා ඇති. ඩෙඩ්ලයින්ස් මතක් වෙනවා ඇති. ප්‍රශ්න තව ඉවර නොවී තියෙනවා ඇති. හැබැයි මදකට නවතින්න. හුස්ම ගන්න. අතේ තියෙන ෆෝන් එක එක මොහොතකට පල්ලෙහාට දාන්න. වටපිටාව බලන්න. හදවතට සවන් දෙන්න. ඔබ පරක්කු නැහැ. ඔබ අසාර්ථක නැහැ. ඔබ දුවන වේගයෙන් ඔබේ වටිනාකම තීරණය වෙන්නේ නැහැ. මේ දේ හොඳින් ඔළුවට ගන්න. මොකද ඔබ යන්නේ ඔබේ ගමන. ඔබ මිනිසෙක්. ඔබට හුස්ම ගන්න අයිතිය තියෙනවා. ඔබට විවේකයේ අයිතිය තියෙනවා. ඔබට සැනසීමේ අයිතිය තියෙනවා. ඔබට ආදරේ අයිතිය තියෙනවා. ඒකින්ද මගේ තන බුද්ධික මේ මට කියන්න තියෙන අන්තිම දේ කලබලයේ අතරේ මතක් නවතින්න. මොකද ජීවිතේ දුවන අතර විතරක් නෙවෙයි නවතින හැම මොහොතකමත් අපිට අපිව හම්බෙනවා.
0: අනිවාර්ය ප්‍රදුෂන්. එහෙනම් ඒ සටහනත් සමගින් අපි සැනසිල්ල සොයාගෙන ගමනක් යමු. එහෙනම් ඔබ සැමට සුවදායි රාත්‍රියක්.
1: සුබ රාත්‍රියක්.